කරපාතරයි සංගසායිසෝ ආවෙන චීත දුබැරයිතන් සුප්‍රීත බලුවා කේග්‍ර පිත්තර බසෑරද කේල් මයරග රස්සයි.